0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරිඋළුවමුගා ගෙන්ගොළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිදාවලතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා උමුරෙක්ගේ ඉන්සානුන්න ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලොකමුගේ හයාතන් නසරු හිංගාලමාතු ගින වගුතු අලොකමුගා ඉතුරු එකලේගේ ෆානෝ හේද කුරෙව්වුමා ගින දුවස්තුවහු රෝද ෆුලන් හුන්නෙව්වුමා ගින ගිනෑන් ගීත කුරාන් කියවා විදාළවුමා මෑන් අල්ලාහුවා විකුරු කුරෙව්වුමුගා වගුතු හේද කුරව්වමුන් ගෙන්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගණවේනේ ෆුරුසතේ ලිබි වඩා නුගන්නවානේහෙන් හීවාවරුවේ අදි අලොකමුගා මශ්ගූලුවෙ වඩා ගන්නවාලේ ගිනකමු ඉතුරු එකලේගේ ෆානුගේ ආයිලී දිරි උළුවුමා වෙස් දුරුවෙ හුන්නවානේ කමුගා හීවාවරුවේ ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑබරිය වඩාගෙන්නෙවි තෆාතු හංගුරාමතකා මෙදු විස්නාලුමුන් එකලේගේ ෆානුගේ හයා පුළුගා එහෙන් එවෙස් කමෙක් කුරව්වානේ ෆුරසතු ලිබි වඩා නුගන්නවානේ කමුගා වෙස් හීවාවරුවේ මුලි ඉන්සානියත ෆෑදාහුරි ඉර්ෂාදුතක ಹಿಕ್ಮತಾ ಇಲ್ಮುಗೆ ದಮ್ಮರುನ್ ದೆವ್ವೆ ಹದಿಯಾಯಾಮೆದು ವಿಸ್ನಾಲಾಫಿ ನಮ ಎಕಲೇಗ ಫಾನುಗೆ ಮುಳಿ ಹಯಾಪುಳು ಹೇದ ಕುರವ್ವಾಫಾ ವನಿ ಇಲ್ಮ ಹಿಕ್ಮ ಲಿಬಿ ವಡಾಗತುಮ ಕಮುಗಾವೆಸ್ ಹೀವಾವರುವೆ ಮ್ಯಾ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಹಯಾಪುಳುಗೆ ಕೊಮ್ಮೆ ಮೇದಾನಕಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ಕಾಮಯಾಬಿಯ ಎಕುವೆಫಾವಾ ಮೇದಾನೆ ಇತುರ ಎಕಲೇಗ ಫಾನುಗೆ ಅಳುಕಮುಗೆ ಸಬಬುಂ ಆಯಿಲಿ ಹಯಾಪುಳ ಕುಡವೆಸ್ ಫಂಡುಕಮೆಂ ಆಸ್ಫೈನ್ನುವೆ ಜಿಹಾದುಗೆ ಮೇದಾನುಗ ಹರಕಾತೆರಿವೆ ವಡಾಗತುಮಕುಂ ಅಳುಕಂ ಕುರೆವ್ವುಮಕ ಕುಡವೆಸ್ ಹುರಹೆಂ ಎಳಿಫೈನ್ನುವೆ ಇನ್ಸಾನಿ ಹಯಾತಾ ಗುಲಿಫಾವಾ ಕೊಮ್ಮೆ ಮೇದಾನೆಗ್ಗ ಕೀರಿತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದಕ್ಕವಾಫಾವನಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ನಮೂನ ಕೀರ್ತಿ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಸೀರತಾ ಬೆಹೆಗೊತುಂ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಲಿಯುಂತಕ ಎಕುಲವಾ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಫೊತ್ತ ಎಮ ಸೀರತುಗೆ ಸಿಲ್ ಸಿಲಾಗೆ ತೆರೆಯ ಗೆತೆಮು ಇತುರುವ ಮುಂದ ಇರುವೆಸ್ ದಕ್ಕಂ ಹುರಿ ವಾಹಕತಕ ಲಿಯಹಾಮ ಕೊದ್ದೇನ್ ಜಹಿಫಾವ ರೀತಿ ನಮೋನಾಯಕ ನಿಮುಮೆನ್ನೆ ಹಮ ಕೊಮ್ಮೆ ಮೀಹ ಕಮ್ಮೆ ಅದಿ ಕೊಮ್ಮೆ ಸಮಾನ ಕಮ್ಮೆ ಎ ರೀತಿ ನಮೋನಾಯಕಿ ಎಮ್ಮೆ ಬೇಣು ತೆರಿ ನಮೋನ ಮಿ ಹಗೀಗೆ ಬಯಾಂಕೊ ದೆವ್ವುಮುಗೆ ಗೊತ್ತು ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ವಹೀ ಕುರವ್ವಾಫಾವೆ ಲಕದ್ ಕಾನ ಲಕುಂ ಫಿ ರಸೂಲಿಲ್ಲಾಹಿ ಉಸ್ವತುನ್ ಹಸನತುನ್ ಲಿಮನ್ ಕಾನ ಯರ್ಜುಲ್ಲಾಹ ವಲ್ಯೌಮಲ್ ಆಖಿರ್ ವಧಕರಲ್ಲಾಹ ಕಥೀರ ಮಾನೈ ಹಮ ಕಶವರು ಅಲ್ಲಾಹುಗೆ ರಸೂಲಾಗೆ ಕಿಬಾಗ ತ್ಯಬಾಮಿ ಹುನ್ನ ರಿವೆತಿವೆಗೆಂವಾ ನಮೋನಾಯವ್ವೆ ಅದಿ ಅಲ್ಲಾಹುಗೆ ಧರ್ಮಯ ಆಖರತುಗೆ ಸವಾಬಂ ಎದೆ ಅದಿ ಗಿನಗಿನ ಅಲ್ಲಾಹು ಹದುಮ ಕುರಾ ಕಮುಗಾವಾ ಮಿಯಕಶೆ.

0: Alternative FM, nur die Ecke Megahertz.
1: එල්ලවයි එකමකු ආ අඩේ ආ බීටෙන්

ගඩ මෙහ මෙව නිනුවගඩි සතර මිනිට හිඟා ෆකුරිය මෙදා රාජේ දුන මෙදුක ෂෝ ගදෙන් අල්ම හිමනාල් දෙනි බ්‍රෙක්ෆාස්ට් අම ෆසෙන් තයාර කොල්ලෙ මතු සකිච්ච පේන කොල්ල නෝනි අතු ජෙහෙ ගොත ෆසෙ හැංගේ එක හුරිත කෙති තයාර කොල්ලෙ වෙනේ කොම්ස් කායච්ච ගෙ රෙසිපි අල්ම මිගෙනස් තෙනි මිබෑ ගෙනස් තෙනි මිසු

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනෙතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසනාරු
3: කලා හුදුන් සිවවිගෙන්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුතකායකු

0: අමේකන 96.1 මෙගාහර්ට්ස් දිවයේ FM. දිවයේ FM ගෙනස් තෙනි
1: viral
2: vibes. ඒකේ ගොයකොට මග්පෝ ලස්වා ලවතකා, ඒකේ චාර්ට්තෝගේ MA top ලවතකා, අද මිනෝනස් ඒකේ platform තෝගේ MA viral ලවත.
1: viral vibe
3: කොම්මි හප්තයිගේවස් ආදිත්‍ය දෝහගේ මෙන්දුර ෆෝ දේජහයිරු රිපීට් හෝම දෝහගේ රේගඬු ඉගාර් ජහයිරු আদি අංගාර දෝහගේ මෙන්දම බාර් ජහයිරු
0: වයිරල් වයි හමයකනි මොදි හේකේ මෙගාහර්ට්ස් දිවෙහි FM

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා.

0: කොම්ම හප්තා කිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අක්ෂේ කුමත්තට.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග.
1: Time request.

0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌර්තක ඛයාලුත අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබ එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකී වෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජ්තමාගේ හමජෙහුමා කුරි එරුම බේනුන් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජ්තමාගා දෙකොළ එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුන් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකී වෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ් බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහ් දින්නවානේ මුඅ්මිනුන්ගෙ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆ හමයි ෆදැ තෙදුබුණු මශා මීස්තකුන්ගෙ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුම වනී අංගවාෆ අසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙබ් බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙන් නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගේ කුඩ දරිෆුලද්දින් නසේහතෙග්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොග්ගෙන් බලිබෙදානෙ එකමකු හනුහුරෙගෙන් බයියෙන්නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරාන් ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකු වෙස් හිතාමකුරාකෂෙන්.

0: දෙමති විශාල් ශියාන් අදි සීෂාන් මිතිමියු එකෝග වර මශුර් ලවේ මිලව හම නුබෑකො බුඩෙ පියාහම් ආ වර කොල්ලවෙගේ
1: හා උපා.

0: Movie Mode. Movie Mood. Movie Mood.
1: හිග්ගෑම් අඩුතක එහාම හිග්ගෑමු මියසික් අයකු නොදි හේකර නැක හස් දිවහි
0: ඒක බාතක ඇච්චි හද ලස් වෙච්ජේ
2: හද ලස් වෙජේ ෆූහි මෙහෙගින්න හිඟ බදිව හෙ මුගන්න නිකුල් ෂෝ එත්ත බලාල
3: Lunch break.
4: Kukuru hon hirfiyawa komme duwehge menduru ekek jahairu.
5: Nuwadi heke megahertz divehi FM.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: අන්මියෆ්තාගේ වෙසෙම ෆවන් සෙක්මෙන්ට කමියුති OSD

0: ديفه اف ام ديفه النايك
1: නුවදියක මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
2: රීත් අබදුස් රීත්